හරයෝ නිසා ඉමසිනා එම ගිය ඉඩනෙබේ මතෙනෙක් තේබෙස් සම්තු ඉඩා කා එම ඉඩනෙබේ නකොනු හෝ සබෙඩොරියා නොඩෝමි මෝසු බයිතා.

හරේ ඔයිසා ඉමසිනා එම ගියේ ඉඳනෙබේ මතෙනෙක් තේබෙස් සම්තු ඉඩා කා එම ඉඳනෙබේ නකොනු හෝ සබෙදොරියා නොඩෝමි මොසු බයිතා.